0: ඥාන මෙරේ සදාහර ජාප
1: අපනාසි ප්‍රවප්පියා
0: අපන කියා කසුන හොයේ
1: ජේසෝ ප්‍රාණී නොචේ කොයේ
0: දෙස වෙන නාහි තෙරේ කිෂ කාම
1: ගත නානක ජපේ කහර නාම
0: රූප වන්ත හොයේ නාහි මොහේ
1: රාම් කී ජෝත සදන කට